0: අමයිකනි නුවදිහ එකම ගහටස් දිවහිය පැම.
1: නොදි ඒකෙමගහත් දිවහ FMම්ගේ කොම්ම ගඩීරේගේ පුරතම ලවේකවස් දිවෙහි අමුල්ල රාගේ

0: ಗಡಿ ಮಿಹಾರ್ ದಿಹ ಗಡಿ ಅಶಾವಿಸ್ ಮಿನೆಟ್ ಫನ್ ಸಾಸ್ ಅಸೆ ಕುಂತು ಹಿಂಗಾಫ್ ಮಿವಣಿ ಮಿಗಡಿಗ ಕುರಿಯ ಮಿದಣಿ ಎಹುನ್ ತೆರಿಂಗೆ ಹೋವೋ ಮಿ ಶೋ ಯಾಯಕೋ ಗ್ಯಾ ಗಂಡಕ ಹಮ ಐಗಾರ ಗಡಿ ತಿರಿಸಿಂಗು ಮಾ ಹಮ ಶೋ ಕುರಿಯದ್ದಾನೆ ಶೋಗ ಬ್ಯಾಬೆರೋಮ ಪೇಸೆಮ್ ಎಐ ಮೆಸೇಜ್ ಕುರಿವೇನೆ DFM 91 ಮಿ ಪೇಜ ಮೆಸೇಜ್ ಕೊಲ್ಲೆವೇನೆ ಮಿಹಾ ಇಸಾಬು ಮಿ ವಾಹಕ ದಕ್ಕಾಲಣಿ ಮಿಯದುಗೆ ತಿಂವಣ ಬ್ಯಾಬೆರಿಯ ಶಾಹುವ ಅಸ್ಸಲಾಮ ಅಲೈಕುಮ್ ಶಾಹು
1: ವಾಲೇಕುಮ್ ಸಲಾಂ
0: ಶಾಹು ಕಿಹಿನೆ ಹಾಲು
1: ಹಾಲು ರಂಗಳು ಅದಕ್ಕಿನೆ
0: ಅಲ್ಹಮ್ದುಲ್ಲಾ ಹಮ ಮತ್ತೆ ಸ್ವರ ರಂಗಳು ಶಾಹು ಕೊಬ ಸಾಬೋಯ್ ಫಿ
1: ಆ ಸಾಬೈನೆ
0: ಸಾಬೋ ಈಗ ಎಂತಿ ಉಡನೆ ಇದು
1: ಯಾರೋ ಅರ್ಜನ್ ಸಾಬೋ ಅಣತಾದೋ
0: ಆ
1: ಬೋಮ್ ಮಾಡೋ
0: ಆ ಬೋಮ್ ಮಾಡ ಬರಂ ಅವಹಂ ಹೇಳ ಫಿಯಾಮೋ ಅದಿ ಆಸಕೊ ಜಹೇನೆ ಸಾಬೋ ಈಗ ಎಂಗ್ ಹುಣ್ಣಂದೋ
1: ಆ
0: ಬರಹಿಂದು ನಾ ಹೇಳ ಅಂತ ತಿ ಉಳೇನಿ ಶಾಹು ಪತಿ ಹೇಳಿ ಗೊತ್ತದ್ದು ಯಾರು ಅಮ್ಗೆ ಆಮೇಲೆ ಸಾಬು ಹೇಗೆ ಹುಣ್ಣ ಮಾಡಿ
1: ಯಾರು ಇಬ್ಬರ ಕಾಫಿ ಎದ್ದೇನಿ ಸಾಸ್ಬೋಜ್
0: ಎಮ್ಮ ಗೋ ಹೆಣ್ಣು ನೆ
1: ವರಂಗಳಿದ್ದಾನಿಯಾ
0: ಶಾಹು ಕೊಂಕಮೆದ್ದೆ ಗೊತ್ತಿ ಕುರಿಯ
1: ಪಾಡಕ ರೇವು ಸ್ಕೀದಾನದೋ ಏಕಮ ಫಾಗುನೆ ವಸ್ಮಿ ಕವರೆನೋ ಐಯೆ
0: ಆದಿ ಎವಸ್ಮಿ ಕವರೆನೋ
1: ಆ ರೇವಿ ಎವಸ್ಮಿ ಕವರೆನೆ ದೈ
0: ಹಂ ಎಂ ಬಲಮಾ ದೋ ಕಿಹಿನೆತ್ತು
1: ಬಲಮಾ ದಿನ ಕಮಸ್ ಕಮದೆ ಕುರಾನ್ ದಾದೋ
0: ಕುರಾನ್ ಕುರಾನ್
1: ಅಸ್ಕಾದೆ ಕೊಲ್ಲಾನಿ ಹಂ ಅಮ ಗಾಮುಸ್ ಎವನ್ ನೆಗೆ ನೆಂಗೆ ವಿಗಡೆ ಏಕುಜಾಡೋ ಹಂ ಹೊರಿ ಕಮಂಗೆ ಹಂ ಏಕುಜಾದೆ ಸೈ ಎವನ್ ಹವೈರ
0: ಎಹೆಂ ಮನಿ ವರಂ ಹಾಸ ಕುಜ್ಜ ಕತ್ತಿ
1: ಬಾಳ ಲೋಕಲ್ ಕೌನ್ಸಿಲ್
0: ಜವಾಬ್ದೀನಾ
1: ಬುಣಿ ಇನ್ನಾಮೇಲೆ ಟೀಚೆ ඒ වරද්දෙන් මුලි
0: එහෙම වනේදෝ
1: දෙලංගලෝ එක්කොතක දෙන්කෝ මේ අන්නාන මේ පුනාන කමෙන්ට් තත්ත අනා දෙවෙන්නේ ඒතෝ අද තමෙන් ගොලේ මෙන්නවා තවලේ
0: දෙන් ආ අනේ දෙවෙන්නාම ගෑමස් දාන කරන ගිනාවෙස් හම අස්සවසි රත්ක දෙවෙන්නාම හම දාඩෙන් ගේ ශහු
1: ආ
0: ශහු ලවහස කොල්ලානි කොම් ෆරත්තකක
1: ලවහස ගානක සෑන උදලිවිගේ ගොලේ කුජ්ජායසා එනාගේ කැරිගවා මිහින්න දෙන් ඒ නෑ ගොළු මොරි බාකි තුමි හුන්න දැන් උලනේ ගෙතර කර අඩවහා හැම්බේ හා
0: හා
1: එමි හුන්න ගේ
0: හා
1: දැන් මෙරා ෂොමි දැන් අඩෝ කුදි
0: දැන්
1: අද්ද දැන් පිනා ඒ කුඩු ත්‍රි ඉඩියට්ස්
0: දැන් වරම් පොත ගුරුප් එක ඒ බෝලේ හැමලම හස්සවද ෂාහු
1: එදැන් මෙහරු ඉන්න මෙහරු වරපොඩ ජූරි බනාවේ මිනිහ හැමගේ මෙහරු මේ තංගලෝ වේතම් මතක් එක් කරණි දා
0: කාකු ජූරි මනාවේ ශහූත
1: කාකු ජූරි මනාවානේ අපද ස්මිකලොන් දා ජූරි මනාමේ වානි දා
0: හා නික
1: ඒක දෝෂෙන් නැති ගුලාම අස්සල වරපොඩෝ හි මුලද
0: හම කෑමස් මියදු වපුර වර වර ජෝෂා ෆෝරි ග මියදු තිවහක දෙක කෑමස් ඉංගේ එහෙම අඩුව හුන්නාන කම මේ බලණි ති චකුවා කුරි කුච්චා එහෙම ඒ නෙව සිංගේන මියදුති වාහක දෙකනි වර ජෝෂයි
1: ඒ කුජ්ජා විතන් ඉනි අස්සය එහෙම වර සලාම්
0: මස්සලනේ ෂහු එහෙම මිහා හිසබු ෂහුගේ ලවයක් කුරියතාණේ
1: ලබහතෙන්
0: ආ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: ලවයකක් පහ ලවයි.

0: මේ ෆාරුත් එකං කරම්වානේ
1: මොදි එකම මෙගාහර්ට්ස් දිවයි FM දිවෙහිගේ මුණෆුවේ ෆිලුවා දිනමුගා අබදුවස්.

0: Version 2.0.
1: දිව FM මෙගටි කකුරිය මිගෙන්දා වර්ෂන් 2.0 ෂෝ ගේ ෆරාතුන් එහුන් තෙරිනම් අදවිසෙ ෆාර් මර්හබා ෂෝ හුෂහලා මිදෙනී අලුගන් සමා රිමික්ස් ආදී කව ලවතකන් හාසකෝ කෙන් කුරිය මිගෙන්දා වර්ෂන් 2.0 මි ෂෝ ගේ දෙම් වාහක ද කාලානි ආමු ගේ තෙරෙග වර මක්බුල් කන් හොදාෆවා ලෝබී ගේ ලවේ කමු ගවා දිල්පේ ජහම් මි ලවය

යබෑ මිහුන්නටක ෆසේහ තනෙක්කම් ගා බිංගඩු ලෙව්වි රස්කලාන්ගේ ෆහ එතාගේ කංකොළ තව් ගා තියබෑ මිහුන් හිංගා දතුරුකුරාශ අදි එකලාන්ගේ දෙව්වි රිසකුන් කාශ අදි අලුන් දිරුව්වා ෆොනුවුම් වනී එකලාන්ගේ හජරතශේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගාහර්ට්ස්
1: කොම ඉන්සාන කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙ එක එකී කං කමාමෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමෙෆුලුන් එකං හමජස්සවා ෆාවා ගොයි කං කමාමෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදුමුගා කොම්මෙ මීහකු වෙස් එහෙම මීහුන්ගේ ඛියාලං හුරුමැත්තෙරුකොන් හිතුමී මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකි තිමාගේ අමිල්ල කංකමු ගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑ තෙරිවා තනෙක්ගි කංකමු ගයා මුළි කවුමක් මංෆා හුරි කංකමුගා කමං එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාලු හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකං එකංකං කුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිභාවගෙන් නොදානෙකං می امتو گے مان نبی یا ونی انگا وافا اتر ایک لے گے فانا کی اسلامی امتا مان اللہ دیکھے وی ام میری ویتی نمونا کن کی ریت قرآنو گا انگا وافا واہندو اسلامی امتا نسبے وا کم میں میہ کوئس ایک لے گے فانو دیکھے وی ریتی نمونا یا تبا وان جہینے اتر مان نبی یا گے سیرتو دراسا کفی کم میں میہ کا وانہناوے گے نوان حقیقت کی ඉතුරු එක ලේගෙ ފާނުގެ ޚާއްސ ފޮޅުކަންކަމު ගަޔާ މުޅި އުއްމަތަށް ކުރިމަތިވާ ކަންކަމުގައި ކަމަށް އެ ކަށީގެންވާ އަދި އެ ކަލޭގެ ފާނު އިތުބާރު ކުރައްވާ މިސްމީހުންނާ މަށްވަރާ ކުރައްވަމުން ގެންދެވިކަން އަމިންލަ ފޮޅު ކަންކަމުގެ މިސާލަކީ ಇತುރު އެ ކަލޭގެ ފާނުގެ އަމިކަ ބަލުން މައިން ﷲ އެ ކަމަނާޔަ ރުއްސުން ލެއްވި ޢައިޝަތުގެ ފާނާ ބެހޭގޮތުން ބަޔަކު މީހުން ހަދައިގެން ދެއްކި ދޮގު ވާހަކައިގައި ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಪದುರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೊತ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಅದಿಮಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನಂ ಅಮುರು ಕುರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕುರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹೀ ಕುರವ್ವಾ ಫಾವೆ وشاورهم في الأمر آل عمران سورة جي ستيك فانساس نوانا آية ماني أدي كنتكو غا كاليغ فانو اميهننا مشورا كرواش دنياوي كنكمو غا مفد هردنا أصول كان إليفا واحدو مسلمون جي ترين بايم ميهم مي أصولا خلافا عمل كرامون داتا فنكمي هتاما هوريكامي شكين نگوتو غا تمايا فنكوتكي ಎಮ್ಮೆ ಮೊಳುಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆಮ್ಮೀಹುನ್ನ ಫೆನ್ನಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀರ್ತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳೊಯ್ಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಈಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜ ಮೀಹೆಕೆ اللہ فرہم گتوگا ایمان ویگن تیبے مومنون نکی دے دنیے گے نصیب ورین کموگا اللہ کنڈ علوا فاوا ایرو ابامی ہنگے کی بیگا اشاگن فاوا متی وری صفت کامدو کیرد قرآنو گے اتن آیتے گا بیان کروا فاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفس تہوگا اے صفتن اشاگن نیومون اے نفس تزینت تیریوے

රීති අබදුවස් රීති නොදියකම් මෙගහර්ට්ස් දිවයි FM දිවෙහිගේ මුණිෆුව ෆිලුවා දිනමුගා අබදුවස්

0: එක හින්දි ෆිල්ම් වල ඥාමු වකිවතරක ලෝභ කුරේ. ඉංග්‍රීසි ෆිල්ම් වල ඥාමු වකිවතරක බුත. ඉංග්‍රීසි ෆිල්ම් හැම ගිනෑම් බදනේ පිරුවරි ෆිල්ම් උත.
1: ඕ එහෙන්ත.
0: හින්දි ෆිල්ම් ත වෙජ්ජම් ඒකවර ජසුපාති වර්කින වාහකතක මේ ඇස් වහුන් නගින ෆිල්ම් උත ගෙන ස්ටිෆ් මෙහුණනේ. එහෙම හින්දි ෆිල්ම් තක මොදලද හින්දි ෆිල්ම් ලෝභීගේ ෆිල්ම් තක එහා උඩක කම කරු දෙහම ආමුක මේ දේරවේ හුසාකු මීහකන් ඒගේ සබබුන් ඉබ්‍රතේ ලිබේ ෆිල්ම් උත හම වාරස්සලේ
1: හාස්සක
0: කුඩකු දෙන්න දැන් දිවෙහි ඕකේ කොම්මේ වත්තර විය සම දිවෙහි ෆිල්ම් තහ වර බලා හිවෙ
1: කිහවරක ෆිල්ම් එච්චි බල ලෝබි කුරා මෙහි ගුණ විදානේති
0: ගුණ විදාන හම වර බොඩ මීගේ තෙරේක ශාම්‍යු වෙගෙන් හම් ගෑගනක මේ කොම්මේ රේගේ මේ බෙඩ් ටයිම් නිදා ගඩීග නිදුමුගේ කුරින් කොම්මේ ෆිල්ම් එකේ තංකොලෙන් බදාලේ වේ දැන් වර බොඩ නිදි ඇසිකමු ගාමනේ නිදි බොඩම් මුහිම් වාණිය
1: එකම කම ෆිල්ම් බල ලෝබි කරන් දෝ
0: වර බොඩ
1: ආ එහෙම වාකි ජොන්ර නෙග් ගොත හුරි හතරේ ෆිල්ම් දෙස් බලාමි හෙති එහෙනම් මීග බහු ගන්න තෆාතකුන් කන්නේ මේ බදල් වණි ජොන්ර
0: ද දෙක කො හාස එදාර එම ෆිල්ම් උත කමුදා එදාර කී දෙන් කුරීග මෙහි මේ උදරිසක මේ උරුණීම කුදින්ගේ හිසස්ත වර බොඩ මේ නගය ගනේ පහුරි දෙන් කුදින්ගේ හිසස්ත වර බොඩ එංගේ කුදින්න වර ගයක් මොසෙක්ක කුරේ පහුරි එහෙම කුදින්ගේ හිසස්තන් එංගේ මෙහික කුදින්න ගුලේ ෆිල්ම් උත වර කමුදා විහි වරක වර ෆහර ගින එක උදේ මි දෙහා සැවණ අහරුණු ෆිල්ම් එක ඒකේ ෆහු මියදා හැමයි නේ දැන් ඒකේ වගුතු තාදි බෑ නේද දැන් මිහ බුරක මොන
1: විදිහේද දැන් මිහ මිස් වේක නේ බෑ අනේ ෆිල්ම් එක කොබ බලන්නලා හැම කෙනෙක් කිසිනෙම් බලලා මේ ෂෝගර කංග ෆෙ
0: දෙ ඒ ෆිල්ම් ගණීද ඒක මොකක් හද එබ්ස් නංකොල එබ්ස් මන්දරේ දූකොල් ලෙවර්ගු ෆිල්ම් එක නෝ ගේ
1: ඒක තීතේ වර රීතින්ගේ මිසුස් දෙන් මිසුස් කුරින් බලා ෆෝ දෙ මිෆම් දෙන් ඒරුගෙ සමවරන් අසරුගද ෆිල්ම් එක කවි දෙන් හසින් මූවි මෝඩ මි ෆිල්ම් නේ කිම මිසුස් අනිකා හම තාරේ ජමින් පර බලාලි බලාලා ප මිසු ලොලුන් හම කරුණ නොහිගේ එදු එක්කෝ හම රොවෙනි
0: ਮੈਂ ਫਰ ਅਸੀਂ ਨਵੇਂ ਸਵਾਗਤ ਕੀ ਕੇ ਫਿਲਮ ਬੋਲਣ ਨੂੰ ਦਾ ਗੜੀ ਕੇ ਮੈਂ ਫਰ ਪੋਸਟ ਕੋ ਲੈ ਹੁੰਡਾਂਗੇ ਬਜੇ
1: ਕੁਰੀਅਨ ਨੂੰ ਦੇਵੇ
0: ਕਰੁਣ ਫਾਦਾ ਦਾ ਹੁੰਡਾ ਦੀ ਦੋ ਹਮ ਇੱਕ ਗੜੀ ਤਾਂ ਗਾ ਦੀ ਇਹ ਫਿਲਮ
1: ਗਾ ਹਾਂ ਸਸ ਵਰ ਲੋਬੀ ਫਿਲਮ ਮੇ ਦੋ ਓਕੇ ਮੇ ਫਿਲਮ ਗਾ ਮਿਸਾਲ ਕਾ ਹਸੀਨ ਐਮਏ ਟਚਿੰ ਵੀ ਮੰਜ਼ਰੇ ਗੁਤੁਗਾ ਮਿਸ ਹਮ ਇਤੇਰੇ ਬੇਲੀ ਰੁਗਾ ਹਸੀਨ ਨਾ ਮੇ ਫਿਲਮ ਗਾ ਐਮਏ ਟਚਿੰ ਵੀ ਮੰਜ਼ਰੇ ਕਾ ਬੁਨਾਣੀ ਕੋ ਮੰਜ਼ਰੇ ਬਾਈ ਕੋ ਮੰਜ਼ਰੇ
0: ਇਹਗਾ ਆਨੇ ਆਮਿਰ ਹੰਡਾਣੇ ਇਹ ਹੁਰੀਹਾ ਕਮ ਆਮਿਰ ਹੰਡਾ ਇੰਕੀਗੇਂ ඒක ඉෂාන්නපුර කුරින් ආබර හණ්ඩාන එකිය එක මම්ම බප්පේ විස්න දෙ දැන් ඒකදී එක බප්පේ හුණාන උද ගූතකේ එයි අස්ලු බයියෙක් කන් දිනේ ගන්න
1: කබුල් කරන් බේන නෝනේ
0: දෝ කරන් බේන නෝවේ එකමකු වර රීතිකු කියා දෙන මිසාලා එක්ක කියා දෙන ඒ වගුත්තු කුලකේ ඒ ෆිල්මුගේ සීන් එකේ වර රීති සීන් හාසක ඩයලොග් බේන කො ෆහුරි කොයි වර රීති
1: ඕකේ ඕකේ මිසුන් එමෙ හිත දෙන් තිබුණා ඩයලොග් එක ඇචි වර රීති ෆිල්ම් ගන් දෙන් අදී ආමිර් හාන් ගේ එක්ටින් නා ඒචි ගෙන්නේ සෞරි ගොවිස් වරසාලි දෙ මිසුන් එමෙ හැම එක බෝඩින් ස්කූල ඒ දූ කොෆ දායරුග දෙන් මම්ම ගේ හුසාස්ත කා ඒ කුජ්ජායන් ඒ තනුග කුරෙවෙනි හුසාස්ත හිතක් ගෙනවෙගෙන් ගොස් වර අසර කුරි දාදි යන්න ලව විස් දෝ වර ගෙන් ගුලේ ලවෙන් අන්නනි සේමෙ හුරිහා කමෙ වර කල්පනා හැ කොම්බේ ෆෙන් සීන එක සීන
0: එක එහෙම වෙ මිසු මෙ බුනනි ඒ ඒ ෆිල්ම් කන හොන්නා එම්මෙ සීන වෙස් එහෙම මීහක කම රුදාඩ ගොතක දෙන් එක මී හොන්නා ඒක හුසාස්ත
1: ආ එහෙම වානි දෝ දෙ හමු ගහමස් වර රීති ෆිල්ම් මෙ ෆිල්ම් කි වර රීති වාහකතක බුනදී ෆුර ෆිල්ම් දෝ මී ಕಮ್ಮಿ ಫಿಲ್ಮ್ ಗವಾಗೆ ಹಸೀನ್ ಕಿಯಾದೆ ಕಮಾವಣ್ಯವರ ಕುರುಕೊ ಬುಣೆಣ್ಯ ಬುಣೆದೇಣಿ ಕೊಂಗೊತ ಕತಾರೆ ಜಮೀನ್ ಪರ್
0: ಹಾಸ ಗೊತಿಕ್ಕ ಮೀ ಸಾಕ ದಿರ್ಯುಡ್ಮ ಫಶಾಯಂ ಉಳೆ ಬಯಕ ಮೀ ಕುದಿನ್ ಬೊಡುವಕಿನ್ ಅನ್ನ ಇರುಗ ವರ ತಫಾತ್ ಕಂತತಕ ಕುದಿನ್ ನಾ ಕುರಿಮತ್ ಲಾಂಜೆ ಹೇನೆ ಲಾಂಜೆ ಹೇ ಇರುಗ ಮೀ ಫಿಲ್ಮ್ ವಸ್ತು ಬದಾದಮ ಕಿ ವರ ಮುಹಿಮುಕ ಹಮೈಕಡೆ ಮೀಗ ಸಾದಕ ಅಕುರು ಲಿಯನ್ ನೋತ ಕಿಯನ್ ಉಂದಗೂತಕ್ಕೆ ಕುದಿನ್ ನಾ ಹುರಿಕಮುಗ ವಿಯಸ್ ಮೀಗ ಎವ ಬುಣೆ ದೇ ತಿಮಣ್ಣಗೆ ದಾರಿಗೆ ಇಂಗುಳಿನ ಚೇನಿ ವಾಕಿ ಕೊತಕ್ಕ ಏ ಹಾವ ಮೀಗ ಕುರಿಸ್ ವರಗಿನ ರಟ್ಟೆ ಹಿನ್ನ ಸ್ವರಗಿನ ಬುಣೆ ದೇ ಫವಾಣ ಮಿ ಫಿಲ್ಮುಗೆ ವಾಹಕ ವರಗಿನ ರಟ್ಟೆ ಹಿಂಗ್ ಅಹಾಣ ಮಿಹಿಂ ಕುದಿನ ವರ ಗ್ಯಾಕಮು ತಿಮಣ್ಣಗೆ ದಾರಿಯ ಮಿಹಿಂ ಎಬವೆ ಹಿಂಗ್ ಎಬವೆ ದೆಂಗ್ ಅಳ್ಗುಣ ಬುಣಂಗ್ ವರಗಿನ ದೆಂಗ್ ಮಿಸಿಸ್ ರೇಚಲ್ ಗೆ ಇತುರು ದೆಂ ಬುಣನಿ ತಾರೆ ಜಮೀನ್ ಪರ ಫಿಲ್ಮು ಏರು ವರಗಿನ ಬುಣೆ ಫುಣ್ಣಾನೆ ತಾರೆ ಜಮೀನ್ ಪರ ಬದಾಶ ಬಪ್ಪಯಕ್ಕೆ ದೋಬಿ ನೋನಿಯಾ ಮಮ್ಮಯಕ್ಕೆ ದೋಬಿ ದರಿಯದ್ದಕ್ಕೆ ವಾಂಚೆ ದೋಬಿ ಹಗೆದುಗ ಫಿಲ್ಮು ವರ ಬೊಡಂಗ್ ಅಮಿಲ್ಲ ಎಹ್ಸಾಸ್ ಕುರುವೇನೆ ನಿಮಿಗೆ
1: ಬೊಡವೆಸ್ ತಿಬುಣಾ ಹೆ ಕೊಂಬೆ ದೇಕುಜಕ್ಕಿ ಎಕ್ಕಾಲ್ ಕುಜ್ಜಣ್ಣು ಕಮಿಸ್ವರ ರಂಗಳ ಬುಣೆ ದೇ ಅದೇ ಆ ಇಲಾಗ ಮೀ ಎಬ್ಬಣ್ಣ ಫಾಕುದಿನ ತಿವಿ ಕಮ್ಗವೆಸ್ ಮೀ ಹುರಿ ಹಾಕುದಿನ ಎಗ್ಗುತ್ತೆನ್ನು ಎದಾಣಿ ಕಮ್ವೆಸ್ ನುಣಿಯಾಮು ಮೀ ಕುಜ್ಜಾಗೆ ಮಿಜಾಜ ಕಂತತ್ತಕ್ಕೆ ವಾರು ಗಹರ್ ಮೇ ವಿಸ್ನಾಲಂಗೆ ಬಜ್ಜೆ ಹೇ ಕೀವೆಗೆನ್ ತೋ ವಾಣಿ ಮಿ ಕಾ ಬ್ಯಾರು ವಾಕತ
0: ಏ ಹುಣರು ಮಿ ಫಿಲ್ಮ್ ಅಸಲು ಹೋದಾಂಗೆ ಕುಜ್ಜ ಕುಜ್ಜ ಕಂ ಹದಾದೆನಿ
1: ರಂಗಳು ವಾಹಕೆ ಓಕೆ ಹೆಮಿಮ ತಾರೆ ಜಮೀನ್ ಪರ್ ಮಿ ಹಸೇನಂಗೆ ಮೆ ಕಮುದಾ ಫಿಲ್ಮ್ ಗೊತ್ತು ಗಮ್ಯತಿ ಹೋವಾ ಫವಿಸ್ಸಕವ ಫಹರು ಬಲಾ ಫೀಮು ಎಹೆಮಿಮ ಫಿಲ್ಮ್ ಇಂಗೆ ಮಿಮರ್ ಬಲಾಲುಮ್ ಗೆ ಟೆಸ್ಟ ತಯ್ಯಾರು ತ ಹಸೀನ್ ತಯ್ಯಾರು ಯಾಗಿಂದು ಹೀವೆ ತ ಮಿಜು ಹಸೀನ ನೇಂಗೆ ಸುವಾಲ ಕೊಲ್ಲ ವಿದಾಣೆ ಹೆಂಗೆ ಮಿಸ್ ವರಕ್
0: ಬೈ ಪರ್ಮಿಂಗ್ ಇಂಗೆ ಕುದ್ಲಿಯ ಕಬ್ಬುಣ ಮಿಯ ಗುಣಪೆಣ್ಣು ಇಮೋಷನಲ್ ಲೇದೋ ಏಕೆ ಗಡಿ ತಕ ಮಿ ಹುಟ್ಟುಂಗರ ಗಡಿ ತಕ ಹೆಂಗ ಆದೇದೋ ಏಕೆ ಗಡಿ ಕುದ್ದೆ ಹ ಬುಣ ನೇಂಗಿದ
1: ನೇಂಗೆ ದಾಂದೋ ಹೆಂಗ ಬಲ ಮ ಹೆಮ ಫುರತ ಮಾಮ ಫಿಲ್ಮ್ ಗಲವ ತಕ ಲವೆ ಹೆಂಗೆ ಗೆನಿಸ್ತೆ ಲವೆ ಕ ಫಹು ಸುವಾಲ ತಕ ಕೈ ಕಿ ಹರ್ಮೆ ಬದ್ದಲ್ ಕೊಲ್ಲಾಣೆ ಓಕೆ
0: ಮಾರಂಗಳು ಗೊತ್ತು.

0: किया नहीं रहा लगता
1: नूबे
0: नूबे
1: भारा नूबे हम एक को नूबे मिलवानी एम में फुरत हिंगा देता हम मी फाइटे कूच का දැන් එතන ගැන බප්පා මම මේ බුණා හෙන් අහරු කුරිය හදක් කැපි මෙන්නෝ බප්පා ෆුරන් උලණී යබුණේනෝ දැන් බප්පා ෆුරන් උලේ එවාහක දක්කාපේ එරේම හොන් නිදාණි නිදාෆ දෙන් ෆහෙජ්ජහර ගඩියලම් වානේ ගඩියලම් එන මම්මගේ සිම්මාත දක්කා ඕකේ ගිජ්ජේ ඕකේ අනිකසිතර ලවෙන්ගේ මිලවන්නනි කොන් හිසාබ එක කම්බුණානිගේ

0: ඒ බෝඩින් ස්කූල අනේ කිත්තනනු ඒ මිසු නෝට කියස්තු කොට
1: එදනු ගෙන්දාතනු
0: ආද ගෝයි
1: මී ඒනක ෆිලවනා දාදවුනි ම ස්කූල් බංක් කරේනු මකෝ ෆෙන රෝම් කො ඕල් ඓ නීඩ් ඉස් ටු බී ෆ්‍රී එදෝ එලාවැගෙ කිනේ
0: දවාදු තික්කෙන්
1: ඇහෙනු මචස් දෙම් වාගෙ කියානි කමෙන්නේ
0: ගඩුවා
1: නඟ එනු දැන් ඔය සුවාලකි මාලව මිදෙ මර රීත් ලවෙන්නේ.